0: Streaming now on planetaudio.org.nz.
1: A whole world of radio on planetaudio.org.nz.
0: A whole world of radio on planetaudio.org.nz.
1: Your community on planetaudio.org.nz. Your interests on planetaudio.org.nz. Your language, your interests, your community on planetaudio.org.nz.
2: I love Auckland.
3: I love Auckland.
4: I love Auckland.
3: I do like Auckland.
4: I love Auckland.
1: I love Auckland.
2: Good weather, good people, and I like it.
5: Loving Auckland. Our diverse city. Planetaudio.org.nz.
6: And I thank my lucky stars. Ratnadweep
7: Janmabhoomi. Janmabhoomi. Iksat Sri Lanka Sangamin. ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz web අඩවිය හරහා මීට සවන් දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි

0: ජන්ම භූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මා ඔබ මේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන් විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගත් රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්ට සුවන රසමාංජුසාව දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්ම භූමි
1: proclamare o offerenite o quattro e te wanoa che valo che te wanoa che ho folu e fia simonite cotope e taha no fa poi FM col proclamo fa wikeia a cautaha a